0: SBS, a world of difference. You're with SBS Sinhala on mobile, online, and on radio.
1: මේ ආරම්භවන්නේ SBS ගුවන් විදුලියේ සිංහල සේවයයි. ගුවන් විදුලියෙන් අන්තර්ජාලයෙන් සහ ජංගම දුරකථනයෙන්.
2: සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් පිළිගන්නවා ඔබ සියලු දෙනාම අද SBS සිංහල සේවයේ සජීවී වැඩසටහනට. ඉතින් අද මැයි මාසේ 11 වෙනිදා SBS සිංහල සජීවී වැඩසටහන ඔබ වෙත ගෙනෙන මම දිනේෂ් ලියනගේ. හොඳයි, ඉතින් අද SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ මෙල්බර්න්හි SBS ගුවන් විදුලි මැදිරි සංකීර්ණයේ සිටයි. ඉතින් සුපුරුදු පරිදි වැඩසටහන ආරම්භයේදී අපි විකාශය කරන මේ භූමියේ අදිවාසී පාරම්පරික හිමිකරුවන් පිළිගන්න අපි කැමතියි. SBS සිංහල වැඩසටහන කුලින් ජාතියේ වුරුන්ජරි වොයුරුන් ජනතාවට සහ ඔවුන්ගේ අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කර සිටිනවා. ඒ වගේම අද වැඩසටහන ගෙනෙන මේ මෙල්බර්න් භූමියේ සියලුම ඇබොරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ පාරම්පරික හිමිකරුවන් වෙතත් අපගේ ගෞරවය පුද කර සිටිනවා. හොඳයි, ඉතින් අදත් අපි ඔබට විශේෂාංග කිහිපයක්ම ගෙනල්ලා තිනවා. ඉතින් මේ විශේෂයෙන්ම මේ ඕස්ට්‍රේලියාවේ දේශපාලන බල පෙරලියක් සිදුවේද කියන කාරණාව සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනා අවධානය යොමු කරලා තිනවා. විශේෂයෙන්ම මේ පෝලින් හැන්සන් මන්ත්‍රීවරියගේ නායකත්වයෙන් වන් නේෂන් පක්ෂය විශාල ජනප්‍රසාදයක් ලබා ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම පක්ෂ දෙකෙන් මේ එකක් වෙන ලිබරල් පක්ෂයට වඩා ජනප්‍රියතාවයක් මේ වන් නේෂන් පක්ෂය ඇතැම් ඡන්ද බල ප්‍රදේශවල ලබාගෙන තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඉතින් පසුගිය සෙනසුරාදා පැවතුණා ෆාරා කියන මේ ඡන්ද කොට්ටාසේ, ඒ කියන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තියෙන මේ ඡන්ද කොට්ටාසේ මැතිවරණයක්. ඉතින් මේක පැවැත්ුණේ ඇත්තටම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම විපක්ෂ නායිකාව වන සූසන් ලී පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනෙන් ඉවත් වුණාට පස්සේ ඒ වෙනුවට නව මන්ත්‍රීවරයෙකෝ මන්ත්‍රීවරයක් තෝරා ගැනීම සඳහා තමයි මේ මැතිවරණය පැවැත්ුණේ. ඉතින් මේක මේ මැතිවරණ කොට්ටාසේ ලිබරල් පක්ෂයේ ඡන්ද බල ප්‍රදේශයක් විදිහට තමයි වසර ගණනාවක්ම පැවතුනේ. නමුත් පසුගියදා පැවති මේ මැතිවරණයෙන් ලිබරල් පක්ෂය අභිබව පොලින් හැන්සන් මන්ත්‍රීවරියගේ වන් නේෂන් පක්ෂය සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. ඉතින් මේක ඉතාම සුවිශේෂී තත්ත්වයක්. ප්‍රධාන පක්ෂයක බලකොටුවක් වෙලා තිබ්බ මේ ඡන්ද බල ප්‍රදේශයේ වන් නේෂන් පක්ෂය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින්

0: මේක ඉතාම සුවිශේෂ අවස්ථාවක්. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තමයි අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙනෙන්නේ. ඊට අමතරව ඊයේ දිනයට යෙදුනා මවරුන්ගේ දිනය. ඉතින් ඒ වෙනුවෙන් සැමරීම් සිදු කළා. ඉතින් ඔබත් යම් ප්‍රමාණයකට හෝ ඒ වෙනුවෙන් සැමරීම් සිදු කරන්නට ඇතැයි කියලා අපි සිතනවා. ඉතින් මේ මවරුන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සැකසූ විශේෂාංගිකුත් අද අපි වැඩසටහන අතරතුරදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ නෙගටිව් ගියරින් ක්‍රමවේදයට යම් වෙනස්කම් ගෙනෙන්න ලේබර් පක්ෂය මේ වන විට, ලේබර් රජය මේ වන විට තීරණය කරලා තියෙනවා. ඉතින් හෙට තමයි අයවැය ප්‍රකාශයට පත්වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපිට අයවැයදී දැනගන්නට පුළුවන්. නමුත් මේ නෙගටිව් ගියරින් ක්‍රමවේදයට මේ ගෙනෙන යන යෝජනා නිසා ඇතිවෙන්න පුළුවන් බලපෑම සම්බන්ධයෙන් අපි SBS සිංහල සේවය විදිහට සිදු කළ සාකච්ඡාවක් අද වැඩසටහන අතර තුරදී ඔබ වෙත ගෙනෙන්නත් අපි සූදානමින් ඉන්නවා. ඉතින් රැඳී සිටින කියලා ආරාධනා කරනවා දිගටම SBS සිංහල සේවය සමගින් පැයක් පුරාවට අද දවසේ මේ විශේෂාංගත් එක්ක. ඉතින් වැඩසටහන ආරම්භ කරන්නේ සුපුරුදු පරිදි දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. ඉතින් අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්නේ SBS සිංහල සේවයේ නිෂ්පාදිකා තිසරණි විජේ බණ්ඩාර. ඉතින් සිඩ්නි නුවර ඉඳලා තමයි තිසරණි ප්‍රවෘත්ති ප්‍රකාශය ගෙනෙන්න සූදානම් වෙන්නේ. හොඳයි, එහෙනම් ඉතින් අපි මෙදිරිය බාර කරනවා තිසරණීට අද ප්‍රවෘත්ති ප්‍රකාශය ඔබ වෙත ගෙනෙන්න.
1: අද මැයි 11 වනදා සඳුදා SBS ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම තිසරණී විජය බණ්ඩාර. සිරස්තල ෆාර බලය වන් නේෂන් පක්ෂයට වෙස්ටර්න් සිඩ්නි වෙත මීළඟ අවධානය යොමු කරන බවට ප්‍රකාශයක්. පාරිසරික නීති වෙනුවෙන් ෆෙඩරල් අයවැයට අමතර ඩොලර් මිලියන 500ක්. මැද පෙරදිග අර්බුදය හමුවේ සුපිරි වෙළඳ සැල්වල භාණ්ඩ මිල ඉහළ යන ලකුණු. තමිල්නාඩු නව මහා ඇමති ලෙස තලපති විජේ දිවුරුම් දෙයි. 2027 AFC පාපන්දු ලෝක කුසලානේ සොකරූස් ඩී කාණ්ඩයට. පුවත් සවිස්තරව. ෆාර බල ප්‍රදේශයේ ඡන්දදායකයන් විසින් ඉතිහාසයේ පළමුවරට ලිබරල් සංධානයට පරිබාහිර අපේක්ෂකයෙකුව පත්කරගෙන තිබෙනවා. වන් නේෂන් පක්ෂයේ ඩේවිඩ් ෆාලි විසින් මෙලෙස ෆාර ආසනය දිනාගෙන ඇත්තේ 2PP ඡන්ද ක්‍රමය යටතේ 59% ප්‍රතිශතයක් හිමිකර ගනිමිනුයි. මෙම ආසනය වසර 25ක් මුළුල්ලේ හිටපු ලිබරල් නායිකා සූසන් ලී යටතේ පැවතුණා. ඡන්ද ප්‍රතිඵලවලින් පක්ෂයට ඇති ජනතා ආකර්ෂණය පෙන්නුම් කරන බවත්, වෙස්ටර්න් සිඩ්නි පෙදෙස වෙත මීළඟ අවධානය යොමු කරන බවත් වන් නේෂන් පක්ෂය පවසනවා. ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් අයවැයට අමතර ඩොලර් මිලියන 500ක් එක්වනවා. ඒ ජාතික පාරිසරික නීති දියුණු කිරීම සහ යාවත්කාලීන කිරීම වෙනුවෙන්. නිවාස බලශක්ති සහ ඛනිජ වැනි වැදගත් ව්‍යාපෘති සඳහා වන පාරිසරික අනුමැති කඩිනම් කිරීමට මෙය උපකාර වනු ඇති බවයි භාණ්ඩාගාරික ජිම් චාමර්ස් කියා සිටියේ. තවත් නිවාස ඉදිකිරීමට සහාය වීම සඳහා මාර්ග, ජලය, විදුලිය සහ මලාප වාහන ඇතුළු යටිතල පහසුකම් වෙනුවෙන් රජය ඩොලර් බිලියන 2ක් ප්‍රකාශයට පත් කිරීමද සිදු කළා. SBS වෙත අදහස් දැක් වූ භාණ්ඩාගාරිකවරයා කියා සිටියේ, තරුණ ඕස්ට්‍රේලියානුවන්ට වැඩි අවස්ථා සඳහා අවකාශයේ සැලසීමද මෙම අයවැයේදී සාකච්ඡාවට ලක් කරන බවයි.
2: We have to see what's in the budget on Tuesday night. You know, we've made it really clear that when it comes to some of the issues that have been speculated about, our focus in housing is on housing supply. The challenge begins there, but it doesn't end there. The status quo in the housing market and the tax system is unfair, and that makes it unacceptable to us. We will respond to some of those legitimate concerns that people have about intergenerational fairness and other issues.
1: Supiri velanda selvala bahanda mila nuduredima ihalaya haki bawa Australiave aahara karmaanthaya pavasanawa. E meda peridika arbudaya hamuwe indana pravahana saha nishpadana mila ihalayama hetu wenui. Homus samudra sandiye gamanagamana avahirata samaga indana saha pohora nævgata kirim pahala bæsa tibenawa. Australian Food and Grocery Council නියෝජනය කරමින් ස්කොට් මැග්‍රාත් කියා සිටියේ, සැපයුම් දාමේ සෑම අංශයක්ම පීඩනයකට ලක්ව ඇති බවයි. දැන් විදෙස් පුවතක්. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තේ නව මහඇමති ලෙස සී ජෝසප් විජය දිවුරුම් දුන්නා. තමිල්නාඩු මැතිවරණයෙන් ඔහුගේ පක්ෂය වන TVK ආසන 108ක් දිනාගත්තා. සෙසු පක්ෂ කිහිපයක සහාය හිමිවීමත් සමගම ඔහුට ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය බහුතරයද හිමිවුණා. DMK සහ AIA DMK අතර දශක ගණනක් තිස්සේ පැවති දේශපාලන ඒකාධිකාරයේ බිඳ දැමීමට නව මහඇමතිවරයා සමත් වුණා. දැන් ක්‍රීඩා පුවතක්. 2027 AFC ආසියානු පාපන්දු කුසලානය සඳහා තරඟ වැදෙන රටවල කණ්ඩායම් විස්තර නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ජාතික පිරිමි පාපන්දු කණ්ඩායම වන සොකරුස් ඩී කාණ්ඩයටයි ඇතුළත් වන්නේ. තජිකිස්තානය, ඉරාකය සහ සිංගප්පූරුව ඩී කාණ්ඩේ අනෙක් රටවල් ලෙස සඳහන්. සොකරුස් කණ්ඩායම පළමුවරට ආසියානු කුසලානය සඳහා 2007 ක්‍රීඩා කළ අතර 2015 තරංගාවලි කිරුළ දිනාගැනීමටද සමත් වුණා. පුවත් සමප්තයි. දිනපතා පුවත්වලට සවන් දෙන්න sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

0: Hits from Home.
1: Starting a new life in Australia isn't easy.
2: A lot of companies have rejected me.
3: Sometimes I feel like, oh, I'm gonna quit, I've given up.
1: Work in Progress is a podcast to help skilled migrants rebuild their careers in a new country. You'll hear inspiring real-life stories, expert advice, and valuable tips to help you find a job and advance your career. Work in Progress. Listen now wherever you get your podcasts.
4: ගෙවන්න යන්නේ කවුද මේ රටේ මහජනයයි ගෙවන්න යන්නේ මේ ඔබ අහු වෙලා තියෙන්නේ මාරක උගුලකට ඔබත් අපත් කිසිම කෙනෙක් නොදන්න කණ්ඩායමක් පැලවත්තේ ඉඳන් මේ රට අද ඇදගෙන යන්න හදනවා JVP only තනි පක්ෂ ඒකාධිපතිත්වයකට
5: ඒ දවසේ ලෝකයේ යම්මාකාරයකට අවධානය යොමු වුණු කාරණයක් තමයි තලපති විජේ එමන් නැත්නම් ජෝෂප් විජේ තමිල්නාඩු මහමැතිදුරේ දිවුරුම් දීමේ සිද්ධිය. මේ දිවුරුම් දීම අල්ලලා ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාත් තමිල්නාඩු නව මහමැතිවරයාට සුභපැතුම් එක්කාසු කරලා තිබෙනවා. එක්ස් ගිනුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා කියලා තිබුණා ශ්‍රී ලංකාවත් තමිල්නාඩුවත් අතර ඓතිහාසික සංස්කෘතික වගේම ව්‍යවසාය සහ පාරම්පරික සම්බන්ධතා වලින් බැඳිලා තියෙනවා. ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර වඩාත් සමීප සම්බන්ධතා ශක්තිමත් කරන්න හවුල්කාරීත්වයක් ගොඩනගා ගන්න අඛණ්ඩව කටයුතු සිද්ධ වෙන නිසා අනාගතයේදී විශාල ආර්ථික පොරොන්දුවක් මෙන්ම අවස්ථාවනුත් තියෙනවා කියලා ජනාධිපතිවරයා සඳහන් කරලා තිබෙනවා. ශක්තිමත් ඉන්දු ලංකා හවුල්කාරීත්වය ඇතුළේ වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලත් අනුරකුමාර දිසානායක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා තමිල්නාඩු මහමැතිවරයා විදිහට දිවුරුම් දුන්නු තලපති විජේ එමන් නැත්නම් ජෝෂප් විජේ හට සුභපැතුම් පණිවිඩයක් එක්ස් ගිනුමේ සටහනක් මගින් එක් කරමින් සඳහන් කරලා තිබුණා. මාරියා කැස්ටිලෝ යුරෝපා සංගම් බාහිර ක්‍රියාකාරකම් සේවයේ ඉන්දු පැසිෆික් කලාපය සඳහා වුණු යුරෝපා සංගම් විශේෂ නියෝජිතවරිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වෙනවා. එහිදී විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා හමු වෙලා තිබුණා. බ්‍රසල්ස් වල පැවැත්වුණු 4 වන යුරෝපා සංගම් ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයේදී ඇති වුණු සාකච්ඡා මත පදනම් වෙලා මේ හමුවේදී අදහස් හොමාරු කරගෙන තිබෙනවා. ඉන්දියානු සාගරය සහ ඉන්දු පැසිෆික් කලාපය තුළ ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වැදගත්කම, ගෝලීය සබඳතා, වෙළඳාම, සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබෙනවා. ඒ වගේම බලශක්ති ආරක්ෂාව, ගෝලීය සබඳතා ආරක්ෂා කිරීම පිළිබඳවත් දෙපාර්ශ්වයේ අදහස් හුවමාරු කරගෙන තියෙනවා. මැද පෙරදිග වර්තමාන තත්වය, බලශක්ති ආරක්ෂාව, වෙළඳාම, සංචාරක ව්‍යාපාරය, ආහාර සුරක්ෂිතතාවය කෙරෙහි ඇති වෙලා තිබෙන බලපෑම් ගැනත් අවධානය යොමු වෙලා තිබෙනවා. කොමනත් මැයි 9 වෙනිදා සමරන යුරෝපීය දිනය වෙනුවෙන් විශේෂ නියෝජිතවරියට සහ ඇගේ දූත පිරිසට සුභපැතුනුත් ලංකාවේ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා එක්කාසු කරලා තිබෙනවා. මේ හමුවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි, කොළඹ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීනුත් එක්කාසු වෙලා තිබෙනවා. එසේනම් එළඹෙන සතියේ ශ්‍රී ලංකාවේ සිදුවීම් දෙස අවධානය යොමු කරමින් එළඹෙන සිකුරාදා දිනේ මෞමිමෙන් පුවත් විශේෂාංගෙන් හමු වන බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ශ්‍රී ලංකාවේ සිට මනෝජ් උදටියාවල.
6: මෞමිමෙන් පුවත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ප්‍රධානතම පුවත් කිහිපය SBS සිංහල සේවයෙන්.

0: SBS ඔඩියෝ ඇප් ඔබේ දුරකථනයෙන් SBS සිංහල ගුවන්විදුලි වැඩසටහන් සහ පොඩ්කාස්ට් වලට සමන් දීමට ඇති හොඳම ක්‍රමයයි. SBS ඔඩියෝ ඇප් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පිවිසෙන්න App Store හෝ Google Play වෙත. දේශීය සහ අන්තර්ජාතික ආහාර පාන පිළිබඳව පැය 24 පුරාම ඔබ වෙත රසවත් විශේෂාංග සමීප කරන SBS Food රූපවාහිනියේ 33 වෙනි නාලිකාවෙන්. SBS World News ඔස්ට්‍රේලියාවෙන් සහ ලෝපුරා ඔබට බලපාන ප්‍රවෘත්ති සෑම දිනකම සවස 6:30ට SBS රූපවාහිනියෙන් සහ SBS On Demand වෙතින්. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන Dateline අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ On Demand වෙතින්. SBS වෙබ්පඩිවේ ක්‍රීඩා පිටුව ක්‍රීඩා ලෝලීන් සඳහා අංක 1 ගමනාන්තයයි. පාපෙදී මෝටර රථ දාවන තරඟ, ලෝක මල්ල ක්‍රීඩා සහ තවත් බොහෝ දේ. පිවිසෙන්න sbs.com.au/sport. Aboriginal සහ Torres Strait දූපත්වාසීන්ට බලපාන කරුණු පිළිබඳව දැනගන්න SBS NITV රූපවාහිනී නාලිකාවෙන් රූපවාහිනියේ channel 34 ඔස්සේ හෝ SBS On Demand වෙතින්. ඔස්ට්‍රේලයානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට ආදිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලයානුවන්ට කරන ආරාධනය උළුරු ප්‍රකාශය. සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. ලෝපුරා ප්‍රමුඛ පෙළේ චිත්‍රපට දින 7ම පැය 24 පුරාම නරඹන්න SBS World Movies රූපවාහිනියේ 32 නාලිකාවෙන් සහ On Demand වෙතින්. ඔබ SBS සිංහල වැඩසටහන ප්‍රිය කරන කෙනෙක්ද? එන්න අපගේ Facebook පිටුව සමග සම්බන්ධ වෙයි. ඔබගේ අදහස් අප සමග බෙදාගන්න. SBS Facebook පිටුවට like කරන්න. SBS සිංහල සේවයේ Facebook පිටුනොත්. SBS රූපවාහිනී නාලිකා සියල්ලෙහි දැනට පවතින වැඩසටහන් සහ ඉදිරියට විකාශනය වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සොයා ගන්න. පිවිසෙන්න sbs.com.au/guide වෙබ අඩවියට.
1: හොඳයි, ඔබ නැවතත් SBS සිංහල සජීවී වැඩසටහන සමගින්. ඉතින් විරාමෙන් අනතුරුව අපි සුවිශේෂී විශේෂාංගයක් ගෙනෙන්න තමයි සූදානම් ඉන්නේ. විශේෂයෙන්ම දැන් මේ ඊයේ දිනට එදුනනේ මව්වරුන්ගේ දිනය. ඉතින් මව්වරුන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල සේවය සැකසූ විශේෂාංගයක් ඔබ වෙත ගෙනෙන්න අපි දැන් සූදානම් වෙනවා.
2: මාතෘත්වයට උපහාර පිදීම උදෙසා ලොවපුරා බොහෝ රටවල මැයි මාසේ සෑම දෙවැනි ඉරිදා දවසකම මවරුන්ගේ දිනය සමරනු ලබනවා. අම්මා කෙනෙක් මවක් යන භූමිකාවේ වගකීම් දරන මවරුන් පමණක් නෙමෙයි, ඕනෑම සුවිශේෂී කෙනෙක් වෙනුවෙන් සිය ගෞරවාදරය දැක්වීමට අපට මේ දවස යොදා ගන්නට පුළුවන්. එළඹෙන ඊරු දින ඔස්ට්‍රේලියාවේ සමරනු ලබන මවරුන්ගේ දිනය සනිටුහන් කරමින් SBS සිංහල ගුවන්විදුලියෙන් අපි අද විශේෂ සාකච්ඡාවක් ගෙනීමට සූදානමින් ඉන්නේ. අද වෙන විට අපේ ලෝකයේ තාක්ෂණය අතිවේගීව දියුණු වෙමින් පවතිනවා. ඉතින් මේ දියුණු වෙන තාක්ෂණය

0: Hits from Home.
1: Landu listens to waiting room music at the dentist.
2: It's like nitrous oxide for the ears.
1: Boatyou is on a boat covered by Geico, and with Geico's 24/7 claim support from boat insurance specialists, he can spend more time listening to whatever floats his boat.
2: Like reggae?
1: Sure.
2: Or a sea shanty?
1: If that's your thing.
2: Or pirate metal.
1: This boat trip is going to be interesting.
3: Don't you love it? Oh, it's so good!
1: It feels good to be Boatyou. It feels good to Geico.
4: දරුවෙ මේ ලෝකෙට බිහි වුණාට පස්සේ තාක්ෂණය දැන් කොහොමද මේ අම්මා අර දරුවත් එක්ක අර ආපු ගමන ඔන්න දැන් තාක්ෂණය කියන ටිකක් පොඩි තීරණාත්මක තැනකට එනවා ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් අපි ගත්තොත් iPad එක හැබැයි පුංචිම කාලේ මාසෙක දෙකක වගේ ඉඳන් අම්මලා පුරුදු වෙන්න පටන් ගන්නවා අම්මලා ගොඩක් නිදහස හොයන්න පටන් ගන්නවා අර මාස 9ක කාලයක් ඒක ඒ හිටපු බරෙන් නිදහස් වෙලා ඔන්න දැන් දරුවා ලැබුණට පස්සේ අම්මට පොඩි පහසුවක් වෙනවා දරුවට ස්මාර්ට් ෆෝන් එකක් දීලා දරුවව නලව ගන්න තැනට ආරම්භ කරනවා ඔන්න එතනින් පටන් ගන්න එක තමයි භයානකම සහ තීරණාත්මක සහ දරුවන් සහ මව්වරුන් අතර තියෙන මේ අන්තර් සම්බන්ධය මේ තියෙන බැඳීම නැති කරන්නත් පුළුවන් වෙන්නේ යම් දවසකදී ඒක මොකද හේතුව මේ ස්මාර්ට් ෆෝන් එක මාස කීපයකින් දරුවාගේ අතට දීපු පළවෙනි මොහොතේ ඉඳලා මේ දරුවාගේ යාළුවා වෙන්නේ අතිනි ස්මාර්ට් ෆෝන් එක මේ තාක්ෂණයේ කියන එක කොඩා කාලෙක දුන්නාම දරුවා දන්නේ නැහැ මේකේ ලිමිට් එකක් නේ කියන්නේ මේකේ කොයිතරම් දුරට මේ පාවිච්චි කළ යුතුද නැද්ද මේක පාවිච්චි කළ යුතු විදිහ මොන වගේද දරුවා දරුවට ඕන විදිහට ෆෝන් එකත් එක්ක ගත කරන මේ තාක්ෂණික උපකරණයත් එක්ක ගත කරන කාලය වැඩි වෙනවා එතකොට හිතන්නකෝ අම්මා කෙනෙක් ඔය දරුවෙකුයි මීට වසර 30කට කලින් තිබිච්ච මව සහ දරුවෙකු අතර තිබිච්ච සම්බන්ධය කොහොමද කතන්දරයක් කියා දෙනවා දරුවට සින්දුවක් කියා දෙනවා එහෙම නැත්නම් දරුවත් එක්ක සෙල්ලම් කරනවා ගමනක් යනවා එළියට බැහැල ඉවරලා දරුවට වටපිට පරිසරය ගැන කියා දෙනවා භූමි අන්තර් සම්බන්ධතාවයේ දරුවාගේ හොඳම යහළුවා බවට හෝ තමන්ගේ බොහොම ළඟම තමන්ගේ මේ මව කියන කෙනා මේ මගේ හොඳම කෙනා මේ මෙයා තමයි මම පුංචි කාලේ මේ මගේ අම්මත් එක්ක තමයි මම මේ හැම ගනුදෙනුම කළේ එතකොට මට එයා තමයි මගේ විශ්වාස කළ හැකි පුද්ගලයා කියන ඒ කාරණාව අද වෙනකොට නෑ ඇති අද වෙනකොට විශ්වාස කළ හැකි පුද්ගලයා තාක්ෂණික උපකරණේ නැති වුණොත් සියල්ල අවසන් වෙන තැනකට ඇවිල්ලා තියෙනවා මවක් සහ දරුවෙකුගේ සම්බන්ධය ඉතාම කනගාටුදායක ආකාරයකට වෙනස් කරලා තියෙනවා වර්තමානයේ වෙනකොට ඒක හරිම කනගාටුදායකයි ඇත්තටම.
5: ඔව් සෝතකි. අපේ මේ සමාජ මාධ්‍ය ජාල භාවිතයත් හරිම සුලභයිනේ. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයක් බවටත් ඒක පත් වෙලා තිබෙනවා. ඉතින් මව්වරුන්ටත් ඒක පොදුයි. ඉතින් මේ මාතෘත්වයට අම්මා කියන තමන්ගේ මේ භූමිකාවට මේ සමාජ මාධ්‍යවල බලපෑම කොයි වගේද?
4: සමාජ මාධ්‍ය කියන එක අතිනි මම කියන්නේ නෑ සමාජ මාධ්‍ය කියන එක අනවශ්‍යයි කියලා. මේ සියලු දේවල් එකයි වර්තමානයේ වෙනකොට මේ ජීවන රටාව දැන් හැදිලා තියෙන එක. මේක දැන් මේ ගොඩ නැගිලා තියෙන ආකාරය ඒක අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මවක් කුය ආකාරයටද මේ සමාජ මාධ්‍ය කියන එක පරිහරණය කරන්නේ කියන එක මත ඒ දිහා බලලා තමයි දරුවා තීරණය කරන්නේ. මේ විදිහට තමයි මමත් මේක පාවිච්චි කරන්න වෙන්නේ. මමක් මේක දිහා සෑහෙන වෙලා තනියම බල බලමින් තමන්ගේ විනෝදය පවණක් හිතනවාද? එහෙම නැත්නම් මේ තියෙන සමාජ මාධ්‍ය මෙන්න මේ කාරණාව ඔයාට වැදගත්. මෙන්න මේ කාරණාව ඔයාට වැදගත්. මෙන්න ලෝකෙ මෙහෙම දෙයක් අද වෙමින් පවතිනවා. මෙන්න මේකයි ඔයාට මේකෙන් ඉගෙන ගන්න තියෙන්නේ. මේවයි අපි බැලිය යුත්තේ. අපි හිතමු මේ කාරණාව අතිනේ දරුවෙක්ට දවසක් දෙකක් මාසයක් අවුරුද්දක් අවුරුදු දෙකක් තුනක් මවක් මේ විදිහට දරුවාට මඟ පෙන්වමින් යනකොට සමාජ මාධ්‍ය හෝ මේ කියන භාවිතය සම්බන්ධයෙන් දරුවෙක් ඉබේම තේරුම් ගන්නවා හරි මෙන්න මේකයි හරි මෙන්න මේකයි වැරදි. ඒ නිසා තමන් මේක හැම වෙලාවම නිවෙස් තුළදී පරිහරණය කරනවා නම් සැලකිලිමත් විය යුතු සහ ඉතාම පරිස්සම් විය යුතු කාරණාව තමයි තමන් කොයි ආකාරයකට කොයි තරම් වෙලාවක් මේකත් එක්ක ඉන්නවද.
5: ඔව් ශ්‍රවතකි, මේ තාක්ෂණය සමග තමන්ගේ දරුවන්

0: හදා වඩා ගැනීමට ඔවුන් ආරක්ෂා කර ගැනීමට මවරුන්ට තියෙන අභියෝග මොනවද? අපි ඒ ගැනත් සාකච්ඡා කරමු.
1: දෙවෙනකොට ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි තාක්ෂණික උපකරණ කියන එක කොයි විදිහටද අපි ලිමිට් කරන්නේ, කොයි තැනද සීමාව, කොතනද මේකේ බවුන්ඩ්‍රි එක. අපි හැම වෙලාවම දරුවෙක්ට දෙන්න ඕනේ අතින් බවුන්ඩ්‍රි එකක්, කියන්නේ සීමාවක් දෙන්න ඕනේ. මේ සීමාව මෙච්චරයි, මෙතනින් එහාට ඔයාට මේක කරන්න බෑ. ඒ සීමාව අපිට දෙන්න පුළුවන් වෙන්නේ අපි හැම වෙලාවම දරුවත් එක්ක යන අවදීන් ඉඳීම මේ ගමනෙන් අතින්. මොකද හේතුව තාක්ෂණික උපකරණ කියලා කියන්නේ එක එක එක පොඩි බොහොම සියුම් තැනක් තියෙන. මේ බොහොම සියුම් තැනින් එහාට පැනනහම මේ ඇතුළත තියෙන්නේ ඉතාම දරුණු ආකාරයක්. සමාජ මාධ්‍යකින් තමන්ගේ දරුවාගේ ජීවිතය මානසික රෝගී තත්ත්වයකට හෝ එහෙම නැත්නම් එතනින් එහාට ගිය අවදානම තත්ත්වයකට පත් කරගන්නවාද, එහෙම නැත්නම් තමන්ගේ දරුවා සොඳුරු කෙනෙක් කරගන්නවාද කියන එක අම්මා තමයි තීරණය කරන්න වෙන්නේ. අම්මා කියන කෙනාට තමයි අතින් හැම වගකීමක්ම පැවරලා තියෙන්නේ ඇත්තටම.
0: ඔව්, ඉතින් මේ දරුවන් හදා වඩා ගැනීමේදී මව්වරුන් ඵලදායී ආකාරයට මේ තාක්ෂණය යොදාගන්නේ කොහොමද? අවසාන වශයෙන් අපි ඒ ගැනත් සාකච්ඡා කරමු.
1: අධ්‍යාපනික applications, education applications අපිට දාගන්නත් පුළුවන්. ගේමින් ඇප්ලිකේෂන්ස් දාගන්නත් පුළුවන්. මම තීරණය කරන්න ඕන අපි දාගන්න ඕනි කෝකද, දරුවට දාගන්න ඉඩ දෙනවද අරක. එහෙම නැත්නම් මේ තියෙන තාක්ෂණය කියන එක හොඳට භාවිතා කරන්න කියන එක, හොඳ ආකාරයට භාවිතා කරන එක වගකීම සම්පූර්ණයෙන් පැවරලා තියෙන්නේ මවකට. මොකද මවක් තමයි හැම වෙලාවෙම දරුවෙක්ගේ ගතිගුණ හරි අධ්‍යාපනික දේවල් හරි එහෙම නැත්නම් දරුවෙක්ට යා යුතු මාර්ගය පෙන්වා දීම ඇතුළු මේ සියල්ලේ බර දරන්නේ මවක්. මවක් විදියට තමන් හොයලා බලලා මේ දේ හොඳයි කියන එක තීරණය කරන්න මවකට පුළුවන්. ඒ නිසා මව්වරුන්ගේ දිනය වෙනුවෙන් මම සීරුම මව්වරුන්ට කියන්නේ තමන්ට මේක කරන්න පුළුවන්. මොනතරම් කාර්ය බහුල වුණත් තමන්ට තමන්ගේ දරුවත් එක්ක මේ යන ගමන බොහොම පහසුවෙන් යන්න, තමන්ට උමනා ආකාරයට හරිගස්ස ගන්න, සකසා ගන්න කරන්න පුළුවන්. කරන්න බැරි නෑ අපි. තාක්ෂණය දියුණුවයි, තාක්ෂණය හොඳයි, තාක්ෂණය නරක් කරගන්නේ අපිම තමයි.
0: ඔව්, මව්වරුන්ගේ දිනය වෙනුවෙන් SBS සිංහල ගුවන් විදුලියෙන් ඔබ වෙත ගෙන ආව විශේෂ සාකච්ඡාවෙන් අද දවසේ අප සාකච්ඡා කරමින් පසුුණේ නූතන තාක්ෂණය මව් පදවියට බලපාන්නේ කොයි ආකාරයකින්ද යන කාරණය සම්බන්ධව. අද මේ සාකච්ඡාවට මෙල්බන්හි ගුරුවරියක් ලෙස සේවය කරන ස්වෙතකී මුරසිංහ අප සමග සම්බන්ධ වුණා. ස්වෙතකී, ඉතින් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඉතාමත් වැදගත් කරුණු කාරණා රැසක් අපේ මව්වරුන් වෙනුවෙන් තිළිණ කිරීම සම්බන්ධයෙන්.
1: බොහොම ස්තුතියි අතිනි.

ඔස්ට්‍රේලයානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට අධිවාසීන් හඳුනා ගැනීම සඳහා සියලුම ඔස්ට්‍රේලයානු ආණ්ඩුක්‍රම ආරාධනය උළුරු ප්‍රකාශය සිංහල භාෂාවෙන් සවන් දීමට සහ කියවීමට පිවිසෙන්න sbs.com.au/uluru-statement. ලොව පුරා විවිධ සංගීත රටාවන්ට නිදහසේ සවන් දෙන්න SBS Chill දැන් SBS Audio App within. NTV රූපවාහිනී The Point වැඩසටහන Aboriginal සහ Torres Strait දූපත්වාසීන් මුහුණ දෙන සංස්කෘතික, දේශපාලන සහ සමාජීය ගැටලු සාකච්ඡා කරයි. The Point SBS On Demand within. සිය ගණනක් වන ටෙලිකතාන්තර සහ චිත්‍රපට ඔබගේ ජංගම දුරකථනයෙන් ස්මාර්ට් ටීවී මගින් ටැබ්ලට් එකකින් හෝ ලැප්ටොප් පරිගණකයෙන් නොමිලේ නරඹන්න SBS On Demand app download කරගන්න. SBS ෆුඩ් වෙබ් අඩවිය ආහාර වට්ටෝරු 7000කට අධික ප්‍රමාණයක් ඔබේ ප්‍රියතම ආහාර පාන පිළිබඳ වෙබ් ලිපි, වීඩියෝ සහ තවත් උපදෙස් පිවිසෙන්න SBS ෆුඩ් වෙබ් අඩවියට sbs.com.au/food. ලෝපුරා මිනිසුන්ගේ විශ්මිත තොරතුරු එකටම සුවන සම්මානලාභී රූපවාහිනී වාර්තාමය වැඩසටහන ඩේට්ලයින් අඟහරුවාදා රාත්‍රී 9:30ට SBS රූපවාහිනියෙන් සහ ඔන් ඩිමාන්ඩ් වෙතින්. SBS සිංහල සේවයේ වැඩසටහන් වලට දැන් පොඩ්කාස්ට් ලෙසනුත් සවන් දෙන්න පුළුවන්. පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට. නැතිනම් SBS Audio app download කරගන්න. අදම SBS Audio app එක download කර ඔබගේ ප්‍රියතම වැඩසටහන් සියල්ලටම සවන් දෙන්න. ඒ App Store හෝ Google Play වෙතින් නොමිලේම ලබාගත හැකියි.

0: නෙගටව් ගියරින් කියන දේ ගැන අපිට ඇහෙනවා මේ දවස්වල මේ ගැන ලොකු කතා බහක් ඔස්ට්‍රලයාාවේ තියෙනවා. ඉතින් මේ නිසා වගේම ඔස්ට්‍රලයාාවේ දේපල ශේෂ්‍රය ගැනත් විධ පාර්ශව විවිධ මතධරණ නිසා අද අපි SBS සිංහල සේවෙන් මේ නෙගටව් කියරින් කියන්නේ මොකක්ද සහ මේ සඳහා රජය මගින් සිද්ධ වෙන වෙනස්කම් ඔස්ට්‍රලයාාවේ දේපල වෙළඳ පොලට බලපාන්නේ කොහොමද කියලා හොයලා බලන්න කල්පනා කරා. ඉතින් මේ ගැන අපිව දැනුවත් කරන්න මේ කතා බහට අපිත් එක්ක අද එකතු වෙනවා වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වලින් වරලත් පළපුරුදු දේපල නියෝජිතවරයෙකු සහ දේපල උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත්, ඒ වගේම පළපුරුදු වරලත් ගණකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කරන දුලි ජයවර්ධනත්. හීරෝ, දුලි, අයිබෝන්. හොඳයි, මම මුලින්ම දුලිත් එක්ක තමයි කතා බහ කරන්න දවසේදී කල්පනා කරන්නේ මොකක්ද මේ නෙගටිව් කියරින් කියන්නේ කියලා ටිකක් පැහැදිලි කරගන්න. දුලි, අපි මේ නෙගටිව් කියරින් කියන්නේ මොකක්ද කියන දේ ගැන ටිකක් පැහැදිලි කරගෙනම කතා බහට ප්‍රවේශයක් ගමු.
1: ඔව් නිපුන, නෙගටිව් කියරින් කියලා කියන්නේ අපි දැන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගත්තම ඒකේ එන ඉන්කම් එක, ඒ කියන්නේ එකෙන් එන ආයෝජනීය රෙන්ටල් ඉන්කම් එකට වඩා ඒ ප්‍රොපර්ටි එක මැනේජ් කරන්න යන වියදම, ඒ වියදම වැඩි නම් ඉන්කම් එකට වඩා ඒ එන ප්‍රමාණය තමයි අපි නෙගටිව් ගියරින් බෙනිෆිට් එකක් හැටියට තමන්ගේ ඉන්ඩිවිජුවල්, ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික ටැක්සබල් ඉන්කම් එකෙන්, ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ ටැක්ස් කරන ඉන්කම් එකෙන් අපි අඩු කරනවා මේ ගාන. ඒ කියන්නේ අපිට දැන් රෙන්ටල් ඉන්කම් රෙන්ටල් ප්‍රොපර්ටි එකකින් ඩොලර් 10,000ක් තියෙනවා නම් වැඩිපුර වියදම ඇවිල්ලා ඒ 10,000 අපි ඒ ටැක්සබල් ඉන්කමෙන් අඩු කරනවා. ඒක අඩු කරනකොට අපි ගෙවන ටැක්ස් ප්‍රමාණය අඩු වෙනවා ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකට.
0: හොඳයි දුලි, දැන් මේ සඳහා වෙන ප්‍රතිසංස්කරණ මොනවද ඒ ගැනත් කියමු.
1: මේ නෙගටිව් ගියරින් රිෆෝම්ස් මේ මැයි 12 වෙනිදා හුඟක්ම අපිට හිතෙන්නේ මේගොල්ලෝ මේ යෝජනා කරලා තියෙන්නේ කැප් එකක් කියන්න. ඒ කියන්නේ ඉන්වෙස්ටර් කෙනෙක්ට ගන්න පුළුවන් බෙනිෆිට් එක ප්‍රොපර්ටිස් එකකට නැත්තම් දෙකකට පර් ඉන්වෙස්ටර් කැප් එකක් ගේන්න. ඒ කියන්නේ තමන්ට ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් 3-4ක් තියෙනවා නම් ඒ 3-4ටම නෙගටිව් ගියරින් බෙනිෆිට් එක නොදී ඒකෙන් ප්‍රොපර්ටි එකකට නැත්තම් දෙකකට විතරක් ඒ කැප් එකක් ගේන්න තමයි ප්‍රොපෝස් වෙලා තියෙන්නේ. අනිත් එක තමයි මේක රිස්ට්‍රික් කරන්න හදනවා අලුතෙන් හදන ගෙවල් වලට, ඒ කියන්නේ නිව්ලි කන්ස්ට්‍රක්ටඩ් ඩ්වෙලින්ග්ස් වලට තමයි මේක ලිමිට් කරන්න හදන්නේ rather than old houses, ඒ කියන්නේ පරණ establish ගෙවල් ගන්නවට වඩා මේක ફોકસ කරන්න යන්නේ අලුත් ගෙවල් වලට විතරක් දෙන්න. එතකොට මේකේ එතකොට දැන් කවුරු කරි දන්න පුළුවන් දැන් අපි ගත්ත ප්‍රොපර්ටිස් වලට මොකද්ද වෙන නෙගටිව් ගියරින් බෙනිෆිට් එකක් හම්බෙනේවට. ඒකට මේගොල්ලෝ අපි හිතනවා සජෙස්ට් කරලා තියෙනවා, ප්‍රොපෝස් කරලා තියෙනවා බජට් එකේ මේකට ග්‍රෑන්ඩ් ෆාදරින් ඉෆෙක්ට් එකක් එයි කියලා. ඒ කියන්නේ එක්සිස්ටිං ප්‍රොපර්ටිස් වලට තවම ඒ නෙගටිව් ගියරින් බෙනිෆිට් එක දෙයි, බට් අලුතෙන් යන්නේවට විතරක් මේ අලුත් රූල්ස් අප්ලයි වෙයි කියලා හිතලා. ඒක තමයි අපි හිතන්නේ එහෙම වෙයි කියලා.
0: මෙල්බර්න්හි වරලත් පළපුරුදු ගණකාධිකාරීවරයෙකු වන දුලි ජයවර්ධනත් එක්ක තමයි කතා බහ කරේ. මම දැන් මෙල්බර්න්වල පළපුරුදු දේපල නියෝජිතවරයෙකු සහ දේපල උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත් එක්ක තමයි කතා කරන්න යන්නේ. හීරෝ, අපි දන්නවා දැන් මේ දෙයින් විවිධ ප්‍රතිලාභ ලබන පිරිසක් ඉන්නවා, විශේෂම නෙගටිව් ගියරින් වලින් වැඩිපුරම ප්‍රතිලාභ ලබන්නේ කොයි වගේ පිරිසක්ද? මේ ගැන කැමැති මම දැනගන්න.
2: ඔව් නිපුන, මේක හොඳ ප්‍රශ්නයක්. දුලි කිව්වා වගේ නෙගටිව් කියරින් වලින් වැඩිපුර බෙනෆිට්ස් ලබන්නේ මෙහි වැඩියෙන් ටැක්ස් ගෙවන කට්ටිය. ඒ කියන්නේ වැඩියෙන් ටැක්ස් ගෙවනවා කියන්නේ හයි ඉන්කම් එකක් ඈර්න් කරන කට්ටිය. බිස්නස්මන් ලා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජොබ්ස් කරන කට්ටිය වෙන්න පුළුවන්. නමුත් වැඩියෙන් ටැක්ස් ගෙවනවා නම් ඒගොල්ලොට පුළුවන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් අරන් ඒවා රෙන්ට් අවුට් කරලා ඒ වගේ එන costs, management fees, insurance, water rates, council rates, ඊටමතරව ඒ properties වල තියෙන depreciation එක ඔය ඔක්කොම cost එකක් හැටියට declare කරන්න පුළුවන් tax department එකට. ඊට පස්සේ ඒගොල්ලෝගේ taxable income එක අඩු කරගන්න පුළුවන් අර cost එකක් හැට කියලා දාලා. ඒකයි කට්ටිය මේ income එක වැඩි වෙන rental properties තව වැඩියෙන් ගන්නෙ. ඉතින් මේකට අමතරව තව developers-ලා builders-ලා හැම ගෙවල් හදලා විකුණ ගන්න බැරුව හෝල්ඩ් කරන කට්ටියටත් මේක බලපානවා. මොකද ඒගොල්ලොත් රෙන්ට් අවුට් කරලා ගෙවල් තියාගෙන ඉන්නවා. ගොඩක් ඩිවලොපර්ස් අතරේ මේ විකුණ ගන්න බැරි ගෙවල් ගොඩක් රෙන්ට් අවුට් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලොටත් මේ නෙගටිව් ගියරින් කියන බෙනිෆිට් එක තියෙනවා.
0: හොඳයි හිරෝ දැන් ඔස්ට්‍රලයාාවේ දේපල මිල ගණන් කුලි නිවාස මිල ගණන් ගොඩක් ඉහලා ඉතින් හිරෝ මේ නෙගටව් ගියරින් වෙනස්කම්වලින් මේ වෙදි ඔස්ට්‍රලයාාවේ ඉහල නිවාස මිල ගණන්වලට බලපෑමක් සිද්ධ වෙනවාද එක් කොහොමද ඒ ගැන අවසන් වශයෙන් කියමු.
2: අලුතෙන් ඉස්සරහට හදන ඉන්වස්මන් ප්‍රපටිස් වලට හරි එහෙමනැත්තං ඉන්වස්ටර්ස් ලට තියෙන ගෙවල් වලට කැප් නෙගටිව් ගිය කරන්න පුළුවන් කැප් එකක් දැම්මොත් එහෙම දුලි කිව වගේ ඒ කියන්නේ ගෙවල් 10ක් විතර තියෙන එක්කෙනෙක් ඉන්වස්මන් ප්‍රපටිස් ගෙවල් එකක් හරි දෙකක් වලට විතරයි නම් නෙගටිව්ලි ගිය කරන්න පුළුවන් බොහෝ දුරට ගොඩක් ඉන්වස්ටර්ස්ලා එක්කෝ ගෙවල් හදන එක නවත්තයි එහෙම නැත්තං ඒගොල්ලෝගේ ප්‍රොපටි පෝට්ෆෝලියෝ එකෙන් දෙක

0: හරි තුනක් හරි තියාගෙන අනිත් ඒවා විකුණයි. ඉතින් මේ එහෙම වුණාම වෙන්නේ රෙන්ටල් ප්‍රොපර්ටිස් සප්ලයි එක අඩු වෙනවා. එතකොට රෙන්ටල් ප්‍රොපර්ටිස් තියෙන ප්‍රමාණය අඩු වෙනවා මාකට් එකේ. එහෙම වෙද්දී රෙන්ටල් දැන් තියෙන රෙන්ටල් ක්‍රයිසිස් එක තව වර්සන් වෙයි කියලා තමයි මගේ අදහස තියෙන්නේ. ඒ කියන්නේ සප්ලයි එකට අනුව ඩිමාන්ඩ් එක, කියන්නේ ඩිමාන්ඩ් එක වැඩි නම් සප්ලයි මදි නම් රෙන්ට් ඉහළට යයි කියලා තමයි මං හිතන්නේ. එහෙම වුණොත් එහෙම, හැබැයි ඒක දිගු කාලයක් තියෙන එකක්ද නැත්නම් ඒක ෂෝට් ටර්ම් එන එකක්ද කියලා කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට හිතෙනවා අවුරුද්දක් දෙකක් පොඩ්ඩක් රෙන්ටල් මාකට් එකට බලපායියෝ කියලා. ඕක 1985 87 මේ తాවකාලික නෙගටිව් ගියරින් ඇබොලිෂ් කරා ඒගොල්ලෝ. ඒ කරපු දවස්වල රෙන්ටල් මාකට් එකට එෆෙක්ට් වෙලා තියෙනවා කියලා රෙකෝඩ්ස් වල මේ තියෙනවා, මේ සිඩ්නි වලයි පර්ත් වලයි.
1: මේදී සම්පත්දායකින් පොදු කරුණු පිළිබඳව තමයි අවධානයක් යොමු කළේ. එක් එක් පුද්ගල තත්ත්ව අනුව මේ කරුණු වෙනස් වීමේ හැකියාවක් තිබෙන බවත් මතක් කරන්න ඕනේ. ඉතින් නෙගටිව් ගියරින් කියන්නේ මොකක්ද සහ මේ සඳහා වන වෙනස්කම් ඔස්ට්‍රේලියාවේ දීපල වෙළඳ පොළට බලපාන්නේ කොහොමද කියලා තමයි SBS සිංහල සේවෙන් අපි කතාබහ කරමින් හිටියේ. මේ ගැන අපිව දැනුවත් කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් වලින් වරලත් පළපුරුදු දීපල නියෝජිතවරයෙකු සහ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරන හීරෝ තිලකරත්නත්, පළපුරුදු වරලත් ගණකාධිකාරීවරයෙකු වශයෙන් කටයුතු කරන තුලි ජයවර්ධනත්. එමනම් හීරෝ දුලි ගොඩක් ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැන අපිව දැනුවත් කරාට. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්.
2: බොහොම ස්තුතියි නිපුණා.
3: බොහොම ස්තුතියි නිපුණා. අයිබෝවන්.
4: හොඳයි, ඉතින් ඒ විශේෂංගයත් සමගින් අද වැඩසටහනේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් නැවතත් හෙට දිනේදී හමුන බලාපොරොත්තුවෙන් අද අපි ඔබෙන් සමු කරනවා. අද වැඩසටහන ඔබ වෙත ගෙනා මම දිනේෂ් ලියනගේ. ඔබට සුබ දවසක්. අයිබෝවන්.